ලං කන්ෆියෂන් හි තවත් සංස්කරණයකට සාදරයෙන් මම ඔබවාදත් පිළිගන්නවා වෙනද වගේම මම පෑම් රාජපක්ස ලං කන්ෆියෂන් කියන්නේ අපේ සුන්දර රටවන ශ්‍රී ලංකාවේ ඉතිහාසය මතක මාවත සිහිපත් කර ගමන් කරන ස්ථානයක් පැරණි කාලයේ වගේම නූතන කාලයේ සංගීතය බයිලා අමතක නොවන ගී අහන්න පුළුවන් එකම තැන මෙතන තමයි ඉතින් අද ලං කන්ෆියෂන් මගින් ඉතාමත් කනගාටුදායක සහිතව දිනකට පෙර අපිට අහිමි වූ අපේ ජනප්‍රිය සංගීත විශාරද නන්දමාලිනීට උපහාර දැක්වීමේ වැඩසටහනක් විකාශය කිරීමට මම හිතුවා. විශාරද නන්දමාලිනි කියන්නේ ශ්‍රී ලාංකික සංගීත ශ්‍රේෂ්ඨතම හඬක්, ශ්‍රී ලාංකික ගායිකාවක් සහ පසුබිම් ගායිකාවක්, ජාතික වස්තුවක් වන නන්දමාලිනිගේ ගීත පරම්පරා ගණනාවක් ස්පර්ශ කරලා තියෙනවා. ඇගේ සංගීතය තුළින් ඇය ප්‍රකාශ කිරීමට උත්සාහ කළ මතකයන් පණිවිඩ අපේ ජාතියේ සංගීත උරුමයේ සදාකාලික කොටසක් ලෙස පවතිනවා. අද අපි ඇගේ ශ්‍රේෂ්ඨතම නිර්මාණ කීපයක් දෙස ආපහු හැරිලා බලමු. මම දැන් 1994 දෙසැම්බර් මාසයේ ඇගේම වචනවලින් නන්දමාලිනී ඇගේම ජීවිතය ගැන කතා කරන පටිගත කිරීම කොටස් දෙකකින් වාදනය කරනවා. මම මේ සමාජ මාධ්‍යවල සටහනකින් ලබා ගත්තේ. ඉතින් මූලාශ්‍රය පිළිගැනීමට මම කැමැති. ඉස්සෙල්ලම පොඩ්ඩක් බැලුවොත් කවුද මේ නන්දමාලිනී කියන්නේ කියලා. නන්දමාලිනී කියන්නේ මිරිහන ආරච්චිගේ නන්දමාලිනී පෙරේරා 943 අගෝස්තු 23 වෙනි දින උපත ලැබුවේ දරුවන් 9 දෙනෙක්ගෙන් එක්කෙනෙක්. පියා වින්සන් පෙරේරා පියාට කිව්වා කෝඩ් බස් උන්නහැයි කියලා. මොකද එයා හරිම දක්ෂ මැහුම් කරුවෙක්. කෝට් මේකින් කියන්නේ කබා සෑදීමේ හයිඩ්‍රමනි ඇඳුම් සමාගමේ කට කෙනෙක් තමයි එයා සේවය කළේ. අම්මා ලියනගේ එමිලි පෙරේරා ඉපදුනේ අලුත්ගම ඈත ගම්මානයක් කමන ලෙවන්ඩුව. ඒගොල්ලන් පසු කාලෙක කොටහේනේ 7 වන වීදියට ඇවිත් පදිංචි වුණා. විවාහ වුණේ සුනෙත් ගෝකුල සමග. ඒ විවාහයෙන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා, දියණියන් දෙදෙනෙකු, වරිණි සරෝජා සහ අමා සාරදා. 962

0: අන්මුතුදුවෝ. ඒ රන්මුතුදුවේ නාරද දිසාසේකරත් සමග ගායනා කර ගලන ගංගකි ජීවිතය තමයි ඔබ දැන් සමන් දුන්නේ. චන්දරත්න මානව සිංහ විසින් තමයි ඒ ගීතය ලියලා තියෙන්නේ. ඉතිං වැඩිදුර යන්න කලින් මේ නන්දා මාලිනීගේ කටහඬින්ම නන්දා මාලිනීගේ ජීවිත කතාව ගැන පුංචි විස්තරයක්.
1: මගේ තාත්තා ඇඳුම් මහන්නේ. මගේ තාත්තා ඇඳුම් මහන්නේ. තාත්තා වැඩ කරේ හයිද්‍රාමිරි සමාගමේ කොළඹ. අපි නම දෙනෙකුගෙන් යුක්ත පවුලක දරිද්‍රතාවෙන් අන්ත අසරණ තත්ත්වයට පත්වෙච්ච පවුලක් අපි. අපි ගමේ ඉඳලා කොටේනේ ගෙවල් වලට ඇවිල්ලා උගාක් අපි ඒ ආබාසයේ ලබලා ඒ දුක් විඳා. මගේ තාත්තා මම හිතන්නේ තාම ශක්ති සම්පන්න පියේ. එතුමා සතියේ පඩිය ගත්තේ, සුමානි පඩිය ගත්තේ. සුමානි පඩිය අරගෙන සුමානිට දේවල් සැලසුම් කළා. හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, සීනි තේකොළ මෙච්චරයි, අපිට කණ්ඩ දෙන්න මෙච්චරයි, අද දවස මට පුළුවන් මෙච්චරයි, ඒ විදිහට සැලසුම් කළා. ඒ නිසා මැරණකම්ම යා සත පහක්වත් ණය වුණේ කොච්චර දුප්පත් වුණත් හොඳට සැලසුම් කළා. අපිටත් ඒක පුළුවන් වුණා. අපි ඉගෙන ගත්තේ කොටේන ගුණානන්ද විද්‍යාලේ. අපේ දක්ෂතාවයන් හඳුන ගන්න අම්මට තාත්තට කාලේ නැති වුණා. ඒගොල්ලන්ට තිබුණේ අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ කොහොමද, අපිට ඇඳුම් පැළඳුම් ලබා දෙන්නේ කොහොමද, අපේ අද දවසේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද කියන එක හොයන්න විතරමයි. ඒගොල්ලෝ මොනවාක්වත් දැනගෙන තිබුණේ නැහැ. මම තමයි කොටේන ගුණානන්ද විද්‍යාලේ එක එක දේවල් වලට දක්ෂතා පෙන්නුවා. එක එක දේවල් වලට. මට හොඳට මතකයි මගේ පන්ති භාර ගුරුතුමියක් හිටියා, එන් මාග්‍රට් පෙරේරා ගුරුතුමිය. මේ ගුරුතුමිය තමයි මාව ගුවන්විදුලි ළමා මණ්ඩපයට එක්කරගෙන ගියේ, කරුණාරත් අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට 1953 අවුරුදු 10යි. මගේ වයස දැන් හොයාගන්න මේකෙත් කිව්වනේ. මම 1943 අගෝස්තු මාසේ 23 වෙනිදා ඉපදුනේ. මම දැන් මෙහෙම හිටියට මම අවුරුදු 76කුත් ඉවරයි වයස. මම හිතන්නේ ඒ කුඩා කාලේ ඒ ටීචර් මාව එක්කරගෙන ගියේ, එයාම ඇඳුම් හදලා දුන්නා. අපිට මේ තිබුණේ නැහැ හොඳ සපත්තු මේ පුතාලා දානවා වගේ. ඒ කාලේ තාත්තට තිබුණේ නැහැ ඒවත් අරන් දෙන්න. ඒ කාලේ තිබුණා මේ කට සෙරපු කියලා සෙරපු જાතියක්. ඔය අම්මල තාත්ත දන්නව ඇති. කට සෙරපු 730යි 750යි 760 තමයි වැඩි. මේක පාට පාට තීන්ත ගාලා තියෙන ඕක තමයි දාන් යන්නේ. සපත්තු මේස් දාන ඇතිටියා. මම නම් දාගෙන ගිය කට සෙරපු. ඉතින් මං එනකොට ටකස් ගාලා සද්ද එනවනේ කට සෙරපු. ඔන්න කට්ටයා එනවා කියනවා. තාම ඉන්නවා මගේ යාළුවෝ. හලෝ කට්ටයා කියලා මට කතා කරන අය. කට්ටයා එනවා කියලා. ඉතින් ටීචර් සපත්තු දෙකක් ගෙනල්ලා දැයලා හැදුවා ළමා මණ්ඩපෙට අරන් යන්න ගුවන් විදුලියට. ඇඟිලි ඈතෙලා කොම ලං කරලා හදලා දාලා දුන්නා. ගිහිල්ලා කරුණරත්න අබේසේකර අයියට මාව බාර දුන්නා. ඒ කාලේ පුළුවන් දක්ෂතාවයක් තියෙන කෙනෙක්ව ගිහින් බාර දෙන්න පුළුවන්. ගිහිල්ලා මට අතීතේ හොඳට මට මතකයි. වසර 76ක් පහ වුණාට ඒක හොඳට මතකයි මට. ගිහිල්ලා කරුණරත්න අබේසේකර අයියට කිව්වා, පුතේ සර් මේ ළමයා අපේ ඉස්කෝලේ බොහොම දක්ෂ ළමෙක්, හරි දුප්පත්, මෙයාට පුළුවන් නම් උදව් කරන්න කිව්වා. ගුවන්විදුලි ළමා මණ්ඩපෙති හිටියා එහෙම නිකම්ම නිකං හිටිය අවස්ථාවක් තිබුණා. ඔහොම තියලා එක දවසක් අවස්ථාවක් දුන්නා.

0: මා එන්නත් කරණය. එන්නත් මගින් ඔබේ දරුවන් සරම්ප, කක්කල් කැස්සවැනි බරපතල රෝගවලින් ආරක්ෂා කරයි. ඔවුන්ගේ එන්නත් යාවත් කාලීන දැයි සහතික කර ගැනීමට ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න.
1: Thanks for listening to Alive 90.5. If you enjoy the service Alive provides to the community, then why not become a member of the station today? Head across to our website, alive905.com.au, scroll down the page and click on the general volunteering link to download a membership application. Become a voice of the community with Alive 90.5.
2: Want to know what's happening where you live, work and play? Para News is Parramatta's only weekly newspaper, and we're here for the community. The latest news, sport, entertainment and more, including giveaways and puzzles every single week. Plus, check out all the great offers from local businesses. Get your copy at more than 50 locations across Parramatta or visit paranews.com.au. Para News, your independent local voice. Station sponsor.
3: Alive 90.5.
4: Lung Confusion with Pammy.
5: Now on Alive 90.5 FM.
0: Welcome back to the Lung Confusion on Alive 90.5. I'm Pam Rajapaksa. අපි අතරින් වෙන් වී ගිය විශාරද නන්දා මාලිනී වෙනුවෙන් පවත්වන මේ උපහාර වැඩසටහනට නැවත ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2019 දෙසැම්බර් මාසයේදී විශාරද නන්දා මාලිනී විසින් කළ කතාවේ දෙවන කොටස මෙන්න.
6: දැන් ළමා මණ්ඩපේ දැන් මං ඉතින් ඉන්නවා අවුරුදු ගාණක් හතරක් විතර හිටියා. ළමා මණ්ඩපේ සින්දු කියමින් ඔහොම ඉන්නකොට අමරදේව සර් ගුවන් විදුලි වැඩ එතුමා එහෙ යනවා මෙහෙ යනවා මේ අපි සින්දු කියනවා බලනවා ඔහොම කාලයක් ආවා. ඔහොම ඉන්නකොට එතුමාට හම්බුණා ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය 1962 64 චිත්‍රපටිය ආවට අපි 62 සින්දු කිව්වේ. එතුමාට හම්බෙච්ච පළවෙනි චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටිය මේ කිසිම කෙනෙක් දන්නේ නැති මාව තෝරගත්තා එතුමා මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න.

ඔන්නෝම කිව්වයිද 1900ට දෙකේ අදත් ගුවන් විදුලි හැම තැනම තියෙන එදා කියපු ඒ පටිගත කිරීම ඕම ඉන්නකොට ගුවන් විදුලි එකතු වුණා මේ අද ඔගොල්ලෝ දකින්නනේ රියැලිටි ෂෝස් මෙන්න මෙහෙම තරගයක් තිබ්බා ගුවන් විදුලි ඒකට කිව්වේ යාෂීප් ගීත තරගය ඒ කියන්නේ ටින් කිරි ටින් එකක් දැන්වීමක් හැටියට තමයි ඒ වැඩසටහන කළේ ආරියසේන මිල්ලවිතාන ආරච්චි කියන නිෂ්පාදකතුමා තමයි වැඩසටහන මෙහෙව්වේ මේ තරගයක් තිබුණා මේ තරගෙට අපි වට දෙක තුනකින්ම ඉදිරිපත් වෙලා අන්තිමට තරඟ කළා මමයි වික්ටර් රත්නායකයි මම දින්නා මම එක වික්ටර් රත්නායක දෙක ඊට පස්සේ මොකද ඒකෙන් වෙන්නේ පළවෙනි දිනපු එක්කිනාට හම්බ වෙනවා බොම්බායට යන්න අවස්ථාවක් ටිකට් එකක් දෙනවා බොම්බායට යන්න ඉතින් එතකොටත් පොඩ්ඩක් මොලේ තිබුණා මට ඉතින් මේ ඉතින් මම තාත්තට කිව්වා අනේ තාත්තේ අපි මොන දකින බොම්බායක්ද අපිට බොම්බායක් අපි දන්නේ නැහැ අපිට යන්න දන්නේත් නැහැ අපිට එහෙම එකක් නැහැ අපි ගිහලා මේකට මේ යන වියදමේ මහත්යලගෙන් ඉල්ලමු සල්ලි එතකොට අපිට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා ඒ ගමන තාත්තා කිව්වා ඉතින් ඔහොම දෙයිද බං අපි දන්නේ නැහැ කියන්න කියලා ඒ තැනට ඒ ආයතනයට ගියා ඔය මේ කොටුවේ මේ ඔරලෝසු කණුව ළඟ ගිහලා ඉතින් මමම තමයි පැනලා කිව්වේ මහත්යලට මාව අඳුරගත්තා ඉතින් තරගෙන් දිනලානේ මම මං කිව්වා මේ මහත්යා අපිට බොම්බායට යන්න අපි දන්නේ නැහැ අපිට ඒක එපා අපිට අපි හරි දුප්පත් අපිට පුළුවන් නම් මේ මේකට සල්ලි දෙන්න කිව්වා ඒ ගමන කීයද සල්ලි දුන්නා මට ඇත්තටම ඒක තමයි මතක නැත්තේ සල්ලි දුන්නා කිසි දෙයක් ඒවා මේ ඇහුවේ නැහැ සල්ලි දුන්නා ඒගොල්ලෝ ඒ ගමන ඉතින් හරි ආසයි තාත්තටයි මටයි ඉතින් මං කිව්වා තාත්තට තාත්තා අපි දැන් මොනාරි හොඳට කමු අපි එහෙම දේවල් කාලා නැහැ ඒ ගමන අපි ඔය චතම් වීදියේ තියෙන තැනකින් මට හොඳට මතකයි එළවලු රොටියක් කාලා සරුවත් බිව්වා මාර ආසයි කටස් කටස් කියලා රයිස් කැට දාලා සරුවත් හදනවා හොඳ සරුවත් එකක් බිව්වා බිව්වද එන ගමන් තාත්තට මං කියනවා මොකද අපේ තාත්තා තාත්තා ටේලනේ තාත්තා ඇඳුම් මාන්නේ නේ තාත්තා ඇඳුම් මදින්නේ මේ අඟුරු විස්තරිකේ දැන් ඒවත් දැන් නැහැ අඟුරු ඉස්තිරිකේ අඟුරු අරන් එනවා සල්ලි වලට. ඉතින් චූටි උණ බම්බු කෑල්ලක් මෙහෙම තියාගෙන ඒ අඟුරු දාලා තාත්තා ඉතින් පිඹිනවා. ගින්දරේන්ද. තාත්තගේ කොණ්ඩේ මුළුයේ ඔක්කොම මුළු ඇඟේම දුම් අර කුඩු යනවා. හරි දුකයි අපිට ඒක බලන්න. ඒකෙන් තමයි මදින්නේ කෝට් සේරම දේවල් මදින්නේ. ඉතින් ඕකත් මට තිබුණා පොඩ්ඩක් ඔළුවේ මේනක. මං කිව්වා තාත්තට මේ තාත්තේ අපි ඉස්තිරිකයක් ගමු. සල්ලි අම්බිරානේ ඉතින් තාත්තක උඹට පිස්සුද මේ ගෙයි ලයිටුත් නැහැ කොහෙන් ඉස්තිරික ගන්නද කියලා අපි කො ලයිටුත් ගමු ඉතින් ඒ සල්ලි වලින් ලයිට් ගත්තා තාත්තට ඉස්තිරිකයක් ගත්තා සුමාන දෙකට දෙකකට හොඳට කණ්ඩ ගෙනාවා කෑම මාළු අරවා මෙයා ගෙනාවා ඉතින් හොඳට කණ්ඩ ඊට පස්සේ තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා මොකද අම්මා තාත්තා අත් වැඩ කරද්දි රැට මේ තේ කෝප්පයක් හදලා තියෙනවා වහලා ඉතින් තාත්තා රෑවෙනකම් වැඩ ඉතින් අපි හොඳටම දන්නා මේ සීතල වෙච්ච තේ කෝප්පෙ තමයි තාත්තා බොන්නේ උණු වතුර බෝතලයක් ගන්න කිව්වා තාත්තට උණු වතුර බෝතලයක් ගත්තා අරගෙන ඉතින් ඔහොම ජීවිත ගමනක් අපි ආවා ඉතින් හරිම දුක්ඛදායකයි ඉතින් දැන් තාත්තා හයිද්‍රාමණි සමාගමෙන් තමයි වැඩ කරේ තාත්තා කෝට් මහලා ඉතුරු වෙන සමහර කෑලි හොඳ රෙදි ඒවා ඉතින් වත්තේ අපේ කාශ්‍යප තිවත්තේ චූටි චූටි පුතාලා එහෙම ඉන්නවා ඉතින් ආ තාත්තා ඉතින් ඔයින් එකක් මහලා මොනවාරි කලිසමක් මොනවාරි වහලා මට තමයි කියන්නේ පුතේ අන්න අහවල් තැන අහවල් ඉන්නවා පොඩි එකෙක් එයාට මේ කලිසම හරියනවා ඔයා ගිහිල්ලා කියන්න මේක විකුණගෙන එන්න කියන්න මේ හොඳම රෙදි මේ දාලා තියෙන බොත්තන් හොඳම බොත්තන් මේ බකල් එකක් පෙන්නලා කියන මේ බකල් එක හොඳම බකල් එකක් කියලා කියන්නේ. ඉතින් ගිහිල්ලා ඉතින් මම ඉතින් ඒ යන තැනට යනවා අපි ගෙට ගන්නෙත් නෑ ඇත්තටම. අපි ගත්තේ නෑ ගෙට ඒගොල්ලෝ. ඒ අය පස්සේ ඉතින් බොහොම හෙට්ටු කරලා
අපි ඒක විකුණනවා. ඉතින් ගිහිල්ලා හරියට කියනවා මහත්තයා, තාත්තා කිව්වා මේ මේක මේ හොඳම රිද්ද කියලා, හොඳම බකල් එකක් මේ දාලා තියෙන කියලා. උඹ කොහොමදලා මේ ඕවා දන්නේ කියලා කියනවා. ඒ උනාට කියනවා අපි තාත්තා කියන එකනේ. ඉතින් සල්ලිත් මේවා කරලා අරගෙන ඇවිල්ලා ඔන්න ඔහොම තමයි දුවේ පුතේ අපේ ජීවිත ගමන අපි ගෙනිච්චේ මේ විදියට. අපේ පවුලේ නමයයි අපි ඔක්කොමලා හොඳට ඉගෙන ගත්තා. සේරමල්ල ඉගෙන ගත්තා අපි හොඳට. මගේ ලොකුම අයියා කොටේන ශාන්ත බෙනඩික් ස්කූල්ට ගියේ. දැන් අද මම බොහොම අමාරුයි මට ඉංග්‍රීසි භාෂාව. මගේ අයියා හොඳ ඉංග්‍රීසි කාරයා. එයා ගියේ ඉස්කෝලෙත් එක්ක. මල්ලිලා දෙන්නෙකුයි එක නංගියෙකුයි ප්‍රින්ස් කොලෙජ් කියන කොලෙජ් එකට ගියේ කොටේනේ. කුමාර විද්‍යාලය කියලා කිව්වා. මමයි අක්කයි තව නංගි කියන කෙනෙකුයි ගියේ ගුණානන්ද විද්‍යාලයට. ඒ තමයි අපි ඉගෙන ගත්තේ. හොඳ සිරිත් ඉගැන්නුවා, හොඳ පුරුදු ඉගැන්නුවා, හොඳ ගුරුවරු හරියට අපිට සැලකුවා. හොඳට අපි ඉගෙන ගත්තා හැමෝම. ඉගෙනගෙන අපි පුළුවන් දේවල් වලින් අපි අපේ වැඩ ගෙනියන්න අපි සැලසුම් කරා. හුඟක් දේවල් ඇත්තටම හුඟක් අය අහනවා මේ මගේ ගීත කලාව මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා. ඇඳුම මෙහෙම වෙනස් වුණේ ඇයි කියලා අහනවා. ඔබ සරල වුණේ කොහොමද කියලා අහනවා. ඉතින් මේ ඇත්තටම අත්දැකීමෙන් අපි දැක්කේ. මම ඒ දැක්ක දේ තමයි හුඟක් දේවල් වලින් කරේ. ශ්‍රවණ ආරාධනා කියලා වැඩසටහනක් කරා. සත්‍යයේ ගීතේ කියලා වැඩසටහනක් කළා. සත්‍යයේ ගීතෙන් කලේ ආදරේ පැති ගොඩාක් කතා කරා. ඒවත් අපි දැක්කා. ආදරේ බිඳෙන ඒවා. ළමයි ආදරේ කරලා ඔළුව නරක් වෙලා යම් යම් අකටයුතු දන් කරන අවස්ථා. එතකොට දෙමව්පියන් අතර තිබුණු ඒ ප්‍රශ්න මේවා හුඟා දැක්කා. දැකලා ඒ සත්‍යයේ ගීතය ආදරේ සුන්දරත්වය, ආදරේ වේදනාව, ආදරේ තියෙන කටුක බව, මේ සියලු දේ එක්තැන් කරලා කියන්න ගත්තා සත්‍යයේ ගීතේ ප්‍රසංගය. ඊට පස්සේ පවන කරා. අපි වේලක් ඇවේ. අපිට තිබුණේ නෑ එහෙම දේවල්. වේලක් ඇවා. අපේ යාළුවෝ අපිට උදව් කරා. පන්සලේ හාමුදුරුවෝ උදව් කරා. අපේ කොටේනේ පල්ලි ස්වාමීලා උදව් කරා අපිට. ෆාදර්ස් හුඟක් දේවල් අපි ලබා ගත්තා. ඒ නිසා මං හිතන්නේ අපි ජීවිතේ විශ්වවිද්‍යාලේ නොගියට ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඒ නිසා හුඟක් පුළුවන් වුණා. දැන් අර කිව්වනේ මම මෙහෙම කැසට් කරා, මෙහෙම සීඩී කරා එහෙම කියලා. ඉතින් කැමති වුණා මං ඒ දේවල් කරන්න. දැන් පුංචි ගාක් සැංවල ගියාම පොඩි ළමයින් අපේ පුංචි ඉංග්‍රීසි හෝඩියක් අපිට තියෙනවා. හොඳ ඉංග්‍රීසි හෝඩියක් තියෙනවා. අපිට සිංහල හෝඩියක් නැහැ. ඉතින් දැන් ඕක කොහොමද කරන්න කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නත් එක්ක කතා කරලා සින්දුවෙන් හෝඩියක් කරා. අකුරු 32ක් ඉගැන්නුවා සින්දුවේ.

0: අකුරුතිස් එකයි. මේ සින්දු ඉගෙන ගත්තාම හෝඩිය පුළුවන්.
1: මගේ දූල පුතාලට අද මං සිංහල හෝඩිය උගන්වන්නයි යන්නේ. හැබැයි නන්ද නැන්ද ඒ හෝඩිය උගන්වන්නේ සින්දුවේ. දූල පුතාලා මාත් එක්ක සින්දු හෝඩිය ඉගෙන ගන්නව නේද?
2: ඔව්, අපි ඉගෙන ගන්නවා.
1: සිංහල හෝඩියේ තියෙනවා අකුරු 60ක් විතර. ඒකෙන් පුතාලා අද ඉගෙන ගන්නවා අකුරු 32ක්. කීයක්ද?
2: 32ක්.
1: මෙන්න ඒ අකුරු 32.

0: Lung Confusion with Pammy.
1: Now on Alive 90.5 FM.
2: Welcome back to Lung Confusion. Other Lung Confusion mugging apaharagye vishad nandamalini වෙන්ට උපහාරයක් ලෙස අපි ආපහු හැරි බැලුවා. ඉතින් මේ උපහාරයට සම්බන්ධ වීම ගැන ඔබ සැමට බොහොම ස්තුතියි. ශ්‍රී ලංකාවක ප්‍රජාවට ලං කන්ෆියුෂන් මගින් අපේ ගැඹුරු ශෝකය මේ අවස්ථාවේ නන්දමාලිනී ඔබේ හඬ සදහටම පවතිනු ඇත. ඔබට නිවනේ උතුම් සැපත අත්වේවා. ලබන සතිය මගින් නැවතත් ලං කන්ෆියුෂන් මගින් හමුවනතුරු ආයුබෝවන් වාසනාවන්.